0: මේ කිරීක්ෂණ තම වහදේ බාහිර මත සිරිතත් හිම්පල් නෝ මේ බල අපට ගවට සෞදි බාකුම්ලා සිනේම පූජා වත්කින් විසන්න.
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori ekipa nebe servisu, hato brigadu wain, i adeus.

0: මේ තීක්ෂණ තම වලදී බාහිර මත සිරිත තියෙනවා නෝ මේ බල අපේට ගවට සෞදි බාකුල්ලා සේන පූජා වක්කින් විසන
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori ekipa nebe servisu, hato brigadu wain, i adeus.

හරයෝයිසා ඉම ජීන එම ගියයිඩ නෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩ කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.